0: 금동이 까오바 깨게 아이기 이름덤 오이바나 얄미나 토아의 시끈비르게 구만 넘기는 람더 얄미나 토아의 뿌드나 할바이로 허이 왕래는 춘트러버리 아파버리 오이로이로 쟁롱 넘기는 색깔로 깨게 모양 람덤 멋이다 아무것도 올라가노 얄미나 토아의 뿌드나 한자로 허이 헤이브라 당신 꼬리의 라이프 나시나 수는 빠이면 다세나 타고 온다 탐자리바 이 사나와 이게 꼬누보 아빠 함가다 농시가다 통한 비웃고 꼬이렐라이
1: 바타우 냉타우기 타우다 앙암마기 타우다 통런이도 누마이래도 앙암바 윤몽마 일안자이다 공도이래 신양암바
2: 아하이 깨게 짠우람 깨삐 모양 짠우람 헨비 라우터로 여와뽀 헝게 거와이기 특수 캉겹을 처리
3: 사비붕어 까리 여와 라이바게 나나이부 거우비바부
2: 그래 왕래는 마땀 짜드는 거와이기 이가이다 또인 콩고이 훌륵바 식민이기 짜리 셋바 땀무다 버리이까 이가 툭진나 그래 땀무다 거우부다 여와 툭든 비가 있으오 헤이 람 깨삐
3: 사비낭 부타비요 Loi bising da tong ba tam ba di mahak do yang do ilam sang lak pagi awa hui zong lang do na ngai hak pungoi awa potha ki batani do thau ba
2: yo yo wa do na ko wa ki thong oi pet kan khan mara ok ta bi lam chat nai da bi nang na su ko wa gi thak ta arang arang na ba sai phai rang lon da cha lai rang lon jin chin ok ta bi nang lam chat pu ko wa ni khang loi uroi khan mara गोवाई नपचाव खम्बी महोग तुने तेये पुंग हल्हाउरो है लम केते
3: साभी नंग बुत्तक थको कौनु वाईगी यवासे
2: या चच्चा मच्चोई नरा है गोवाईगी खुछु ठंगेंसन याईबी न ठुआई लव दुनेदा नई उमकेगे मरांगले पक्त हल्हाउरो है लम केते न सम्मची पाई जो हाई हट लगे रो
3: ปะเลมีมาบุพบีกะนูปะเลมีมาเกมูจินนะมุเมงอนะพบีอยู่เนี่ยยอนัวมะจาชินะสุกาวไวนูวะรีบอยจะลงเฮลัมเก็ตปิเกมะจาคงปากะชินะกาวเรฮ่าอีมอมลังเลนถอยนูวะเฮปาริซาวดริบะอีมาเกบงอนุงซีบะนะปันปันทองนาไฮบะอิลลูโก
4: ปันทาวกิทองดาไคกันโออิมอลีปะเลมนามายฮักตีมองงะมะตัมซางนะไลมินโนตัมลัมดระบอยอิมอลีคงดอยฮุลลากิกอยมอปะเล